නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුවස් එම් ගාතුග. රාජ්‍ය හෙඳනා

0: Mic off, bajo.
1: Love it.
2: දිවෙහි FM ගේ කොම්මේ ගැටියරේගේ ෆැෂන් මිස් දිවෙහි අමිල්ල රාගේ කියලා වේකෝ.

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිය එක මෙගහර්ට්ස්
1: කොම ඉන්සාන කීවෙස් එහෙ මිහුන්නා තෆාතු විශ්නොමෙක් ගෙන් ගොලෑමිහෙක් එකී එකකන් කමාමෙදු විශ්නා ෆිකුරු කුරුමුගා ඛියාල් තෆාතු වනී එහෙම් වෙගෙන් ඒ අල්ලාහුගේ හිකමත් ෆොලොන් එකන් හමජස්සවා ෆාවා ගොයි කන් කමාමෙදු විශ්නා ෆිකුරුක වාහක දක්කා හෙදුමුගා කොම්මෙ මීහකු වෙස් එහෙම් මීහුන්ගේ ඛියාලන් හුරුමත් තෙරුකොන් හිතුමී මෑ මීහුන්ගේ ගොයි ඉස්ලාම් දීනුගා ඔන්න ගොතකී තිමාගේ අමින්ල කංකමුගයා තිමා එතනෙක්ගා ඉස්ව හරකෑතෙරිවා තනෙක්ගෙ කංකමුගයා මුළි කවුමක් මංෆාහුරි කංකමුගා කමක් එකශීගෙන්වා මීහුන්ගේ මශ්වරායා ඛියාල් හෝදෑගෙන් කින මීහුන් එබ්බස්වා ගොතකන් එකංකංකුරුන් අغලබීයතත් තබාවුමකී එයි එගොතක් කන්තක් කුරා මීහකු හමමගුන් එක්කිභාවගෙන් නොදානෙකං می امت گمان نبی یا ونی انگوافا اتر ایک لیگ فان کی اسلامی امت میں اللہ دیکھے وی ایم میری وتی نمونا کن کی ریت قران گا انگوافا وا ہندو اسلامی امت نسب وا کم می می ہکوس ایک لیگ فان دیکھے وی ریت نمونا یا تبا وان جہنے اتر میں نبی یا کی سیرت دراسا کو فی کم می می ہکا وان ہنا وی گن نوان حقیقت کی ඉතුරු එකලේගෙ ෆානුගේ ખાસ ෆොලුකංකමුගයා මුලි උම්මතක් කුරිමතිවා කංකමුගා කමං එක ශීගෙන්වා আদি එකලේගෙ ෆානු ඉතුබාරු කුරවවා මිස්මිහුන්නා මශ්වරා කුරවවමුන් ගෙන්දෙවිකං අමින්ල ෆොලුකංකමුගේ මිසාලකී ඉතුරු එකලේගෙ ෆානුගේ අඹිකඹදුන් මෑන් අල්ලාහ් එක මනාය රුසුන් ලැබි ආයිෂත්ගේ ෆානා බෙහෙගතුම් බයකු මිහුන් හදාගෙන් දෙකි දොගු වාහකෑගා ಏಕಲೇಗೆ ಫಾನು ಅಮಲ್ ಕೊರೆವಿಗೆ ಮುಳಿ ಉಮ್ಮತ ದಿಮಾವಾ ಕಂಕಮುಗೆ ಮಿಸಾಲಕಿ ಪದುರು ಹಂಗುರಾಮಾಗೆ ಕುರಿನ್ ನಾಫಹುಂ ಏಕಲೇಗೆ ಫಾನು ಅಮಲ್ ಕೊರೆವಿಗೋತಾ ಉಹುದು ಹಂಗುರಾಮಯ ಖಂದಕ ಹಂಗುರಾಮ ಫಿಶುಮುಗೆ ಕುರಿನ್ ಅಮಲ್ ಕೊರೆವಿಗೆ ಅದಿ ಮ್ಯಾನ್ ಅಲ್ಲಾಹು ಇತುರು ಏಕಲೇಗೆ ಫಾನಂ ಅಮುರು ಕೊರವ್ವಾ ಅಂಗವಾ ಫಾವನಿ ದುನಿಯವಿ ಕಂಕಮುಗ ಮೀಸ್ತಕುನ್ನ ಮಶ್ವರಾ ಕೊರೆವುಮ ಏಕಲಾಂಗೆ ವಹಿ ಕೊರವ್ವಾ ಫಾವೆ وشاورهم في الامر آل عمران سورة گے ستے کا فنسا سنوا ون آئے مانئی ادی کنتکو گا کھلے گے فانو امی ہننا مشورا کرو واشے دنیاوی کنکمو گا مفد حردنا اصول کند علیفا واہندو مسلموں گے تیرین بائیم می ہم می اصولا خلافا عمل کرمون داتا فنکمی ہتام حرکمے شکن نگتو گا تیمایا فنکتکی ಎಮ್ಮೆ ಮೊಳಗೊಯ್ಕಂದೆಕೆ ಎಹೆ ಮೀಹುನ್ನ ಫೆನ್ನ ಗೊತ ಹುರುಮೆತ್ತೆರಿಕೊನ್ನುಹಿತ ಅಗ್ಲಬೀಯತ ತಬಾನುವಾ ಮೀಹಕಿ ಹಲಾಕುಗೆ ತೆರೆಯ ವೆಟ್ಟಿಗೆಂದಾ ಮೀಹೆ ಕೀರ್ತಿ ರಸೂಲಾಗೆ ಫಹುಗಾ ವಡಾಗೆನ್ನೆವಿ ಖಲೀಫಾಯಕು ವಿದಾಳೊಯ್ಫಾವೆ ಮನಿಸ್ತಬದ್ದ ಬಿರಈಹಿ ಫಕದ್ ಹಲಕ್ ಮಾನಯಿ ಎಮೀಹಕ ಫೆನ್ನ ಗೊತುಗಾ ಹಿಫಹಟ್ಟಾಫಿ ಮೀಹಾಯಿ ಹಮಕಶವರುಂ ಹಲಾಕುಗೆ ತೆರೆಯ ವೆಟ್ಟಿಜ್ಜ ಮೀಹೆಕೆ اللہ فرہم کو توگا ایمان ویگن تیبے مومنون نکی دے دنیے گے نصیب ورین کموگا اللہ کنڈ علوا فاوا ایرو ابامی ہنگے کی بیگا اشاگن فاوا متی وری صفت کامدو کیرد قرآنو گے اتن آیتے گا بیان کروا فاوے ادی انک کلون علو گنڈو من مسلمون گے نفس تا ہوگا اے صفتن اشاگن نیومون اے نفس تا زینت

මයිම්බෆයින් නිකමෙතිකොන් හිතා එමීහුන් හිතුගා ජස්සා නුවත අලා නුලා දූකොල්ලාපා වනි කිතම් මීහුන්. හොස්පිටා තකුගයියා හාස එහිය බේනුම්වා මීහුන්ගේ මරුකසුගා මුස්කුලි බලි එකනි බලීගා නිකමෙති හාලුගා මම්ම නුවත බප්ප දූකො උෆලුගා අඳිරින් එත් අඹිදරින්නා එකු උළමුන්දා ඉන්සාන. මරුගෙ සකරාතුගෙ තෙරය තිබා වෙට්ටේ හිඳු තිබාය සලාමෙ වෙවේන හම එවෙස් කොතේ නෝන්නානෙ. විස්නුන් බදල්කුරේ තිබා කුඩකුඩයිරු නිදිනගාලා තිබාගේ උෆලා හිංහම ජෙහුමට්ටකා මසක්කෙක්කෝ තිබායන් උෆාවෙරිකං හෝදාදිින් ලොබු වෙති මම්මයා බප්පයන් එහි තෙරිවේ. මියදු එද මීහුන් එවනී මුස්කුලිවේ ගෑබාරු දෙරවෙෆා තිබාගේ ඕගා තෙරිකමා එහි තෙරිකම බේනුම් වෙෆා. මුස්ලිම් අහුන්නේ මුජ්තමාවගා හිඟා නේදවේ කංකමුගේ තෙරේගා මිස්කිතුගේ හුරුමෙක් කණ්ඩාලුම් වෙස් හිමෙනේ. අහර්මිගේ තෙරේම් බයෙන් මිහුන්ගේ කංකං හුන්න ගොතකී නමාදුකොම් ෆෑබ නමාදුකොක්ගෙන් ෆෑබ මිස්කිතුගේ දොරාරිකාරී තිබෙ ගීබ බුණුමා නැති මොරුමා මීස්තකුන්නන් අයබ කිවුමා ජදලු කුරුමා හඩිහුතුරු එච්චෙහි ගොවුමා ජුවාබ කුරුමා මීස්තකුන්ගේ අබුරා බෙහුමා දොගු වාහකත ෆෙතුරුමා මිෆද කංකං කුරුන්. මිෆද මීහුන්න එවුරෙන් කුරි නමාදුන් ලිබුණු රූහානී ෆෑදායකි කොබෑබා. නමාදු කුරුමුන් ලිබුණු මතිවරි සවාබා දරුමෑන් ලිබුණු මෑකං අමිල්ලය නගාලා එඹුරි ගෙන්දනි. මිකං කමාමෙදු විස්නානුලා නොමහියේ මිෆද කංකං කුරා මීහුන් හක්කුගේ මගං එඹුරි අන්නාම් වෙච්ජෙ. නමාදුම් ෆෑබෑගෙන් මුස්ලිම් අහුන්නා සලාම් කුරුම ෆහු මඩ මෑතිරිකමා එකි ගේයන් එඹුරි දාමීහාගේ මෑක්කමුගේ බොඩුකමායේ. මුස්ලිමුන් එබ්බයකු අනෙබ්බයකාමෙදු අමලු බහට්ටාම් වීගේ බයංකුරව්වා කීරිති රසූලා සල්ලල්ලාහු අලෙහි වසල්ලම් හදීස් කුරව්වාෆාවා බස්ෆුලෙක්ගේ මානාගාවේ. තියබෑමීහුන් එකකු අනෙකකං හසදවරි නුවාරෙ එකකු අනෙකකු දෙකෙ රුළි නාන්නාරෙ එකකු අනෙකක ෆුරගස් නුදේරෙ. අල්ලාහුගේ අලුන්ගෙ ගොතුගා අහුන්තකෙ කමුගා තියබෑමීහුන් වාරෙ. එම් මුස්ලිමකී අනෙම් මුස්ලිමෙක්ගෙ අහාය ෆහෙ ඒනාගේ අහායන් අනියාවරියේ නුවානේ. ඒනාගේ අහාය නස්රුවෙරිවෙ අලා නුලා දූකොරෙන්නුලානේ. ඒනාගේ අහා නිකමෙච්චෙවෙස්වාන් නුකුරානේ. එම් මුස්ලිමෙක්ගෙ ලෙයා එබහි ෆුරාණයා මුදලා අබුරු අනෙම් මුස්ලිමෙක්ගෙ මච්ච හරාම් වෙගෙන්වේ. මුස්ලිම් අහුන්නේ වියෆාරීගා තෙදුවරි වුමකී අලුකමේ මෑන් අල්ලාහු ඒගෙ දරුම බොඩුකුරව්වාෆාවා කමේ. වියෆාරීගා මකරු හෙදුමකී මෑන් අල්ලාහු ලාන ලව්වාෆාවා එකමුගෙ අසාබු බොඩු කමේ. වියෆාරි මුදලුන් සකෑ දිනුමකී මුදලුගා බරකෑ ලව්වානේ කමේ. නමවෙස් මිකංකං හඳුමනත්තාලා වියෆාරීගා මකරා හීලෙන් හදා මීස්තකුන්ගේ මුදාත බාතල ගොතුගා බේනුන්කො ජකෑ නුදක්කා මුදා හසානාකො මුංකරා එත්තකා බේකාරු ගොතුගා මුදා ඉස්රාෆ් කුරුමුන් නිකුන්න නතීජායකි ඒගා මෑන් අල්ලාහු බරකෑ නුලෙව්වුන්. නමවෙස් මෑන් අල්ලාහු රිහොඩිගෙන්වා මගුන් මුදා හේදකො එයා මෙදු අමානෑත්තෙරි වුමුන් මෑන් අල්ලාහු ඒගා බරකෑ ලැව්වා ඉන්සානාගේ දරිෆස් කොළන් එමුදා වාරුත කුරව්වා. මිකංකමකී කීරිති කුරුආනුන් එංගේෙන් ඔයි කංකං වීමා මිකංකමා මෙදු විස්නා ෆිකුරු හිංගා අමලුත සීදා කුරමා හිඟා. මුස්ලිම් අහුන්නේ අහර්මෙන්ගේ මුජ්තමව ගෝස් වුමුන් එවාහක දක්කනී හම අහර්මෙන්ගේ දූතකුන්. නමවෙස් එකංකං හල්ලු කුරුමං ඉහ්ලාස් තෙරිකමා එකී මසෙක්කෙ කුරාණී අහර්මෙන්ගේ තෙරෙන් කිතම් මීහුම්බා. නමාදු වගුත්ත ෆායිතු වෙදා ඉරු නමාදු අලාෆා කුලිවරු කුළුම ජුවානුන්නා කියවා කුදින්නා අහර්මෙන්ගේ ලදරීන් මෑදාන දූකොෆ්ෆාවනී අහර්මෙන් අමිල්ලය. නමාදු අලාෆා දුනියවී කංකමුගා මශ්ගූලුවෙ තිබෙනීවෙස් අහර්මෙන් අමිල්ලය. හරාම් ගොතුගා ෆෑසා හෝදා එයින් දිරි උළුම් බිනාකුරා මීහුන් අහර්මෙන්ගේ මුජ්තමවගා උළේ.
ఫేసా యకి హరామ్ ఎచ్చెక్కమా ఎఖేగెన్ నువత ఎయిన్ అమిదరిన్న ఖరదు కుర్ముం నుకుండ నేదెవే నతీజాయాయమిదు అహరమిం వనీ గాఫిల్ వెఫా కీరిత రసూలా సలల్లాహు అలైహి వసల్లం హదీస్ కురవ్వాఫా గతుం హరామ్ ఎచ్చెక్కేగెన్ నువత హరామ్ ఎచ్చకుం లిబే ఎచ్చెక్కేగెన్ హెది బొడువా హరిగండకి నరక వాజిబ్ ఫావా హరిగండే మికమకి ఎహామె బిరుహురి కమె బంగీగ అడు ఇవునస్ మాద్య తట్టక ఫిహారతక హొటాతం హుళువేగెన్ హిదుమెద్దేన్ తిబెనీవెస్ హమ అహర్మిన్ ముజ్తమోగె ఇస్లామీ కరామాతం ఉణికం అన్న గొత ఫేరాం అళగెన్ ఉళుమా రహృతెరేగా నివాకం కుడ ఫొటోతక ఇష్తిహారుతక సూరతం హరుకురణీవెస్ హమ అహర్మిన్ మికం కమకి అహర్మెన్నం హల్లు కురెవేం హురి కంకం మీ కమెగె వాహక దక్క ఎకమెం హుట్టువాం ఉళే మీహా వాణి ఎహెం మీ హుంగె మినివం కమం అరేగన్న మీ హెక్కముగా ఇన్సాఫకి మీబా ముస్లిం అహున్నే ఇజ్తిమాయి గొతున్న అఖ్లాఖి గొతుం ముజ్తమత ఫసాదవని మ్యాంగ్ అల్లాహు దెవ్వి మతివరి నిఅమెత్తం హందా నత్తాలుము లిబిఫావా తనవస్కమ బొడావే మ్యాంగ్ అల్లాహం ఉరేది గాఫిలువుము షక్కెన్నె గొతుగా ఎబిమెగ్గా మ్యాంగ్ అల్లాహు నురుస్సవా కంతత్తకె గినవే ముంకరా ఎత్తక ఫాహిష్ కంతత్తం ఆమువె జనమ ఎ ముజ్తమయే ఫసాదవే ఫనావె దానె వీమా మిఫద కంకము ముజ్తమౌ రక్కా తెరికో దెమెహెట్టుమకి ఎ ముజ్తమయేగె ఎమ్మెహా ఫరదున్నా జమాఅత్తకుగె మచ్చం ఒయిన్ వర మతివెరి వాజిబె మ్యాంగల్లాహు అహర్మిన్ ఎమ్మెన్నం హే విష్ణున్ దెవ్వారి ఆమీన్. బారకల్లాహు లీ వలకుం ఫిల్ ఖుర్ఆనిల్ అజీమ్ ونفعني وإياكم بما فيه من الآيات والذكر الحكيم. أقول قولي هذا وأستغفر الله العظيم الجليل لي ولكم ولسائر المسلمين من كل ذنب فاستغفروه إنه هو الغفور الرحيم. وادعوه يستجب لكم إنه هو البر الكريم.

0: පිරිකමා එබ්බෑවන්තකක් හාම විහින්දා හිඳ දිවහින් එපාකුම් බාහක දකමුදා හිත්ත කවරගෙන් දැනී උපාවිරිකමා හිංහමචමගේ ශූර්ත
1: දිවසකවීති අහර සහුරු වෙරවා.

0: මීහුන් ගිනවී වෙහිකල් ගිනවී මගුතක් කුදිවී නොකතාවරුවී රක්කා තෙරකන් නැතමුම් මෙදනී රක්කා තෙරවාන් එම්මෙන් ජැහැ
1: නිකංකම විස්නාන ලැවනීම වීගොල් ඉහාදර
2: තිමායා එහෙම මීහුන්ගේ සලාමතටකා කොම්මෙ මීහකුවෙස් ගවායිතකන් හුරුමෙත්තෙරකොන් හිතු මුහිමු මගුමතීගේ අමාංකම් එම්මෙන්ගේ රක්කා

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුළුම් බොනෙතේ නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙපා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්
2: ආදේශ කරන් දෙක තුමති ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවකින්දා හිග්ගෑම වාහකත අසරුකත රාගුත කායකු

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම් ගාතුග
1: අන්මියෆ්තාගේ වෙසෙම ෆවුන් සෙග්මන්ට් එක කමියුටි OST

0: කොම්ම හප්තායකිවස් හෝම දෝහෝගෙරේ අගඩි පනද අමයකනි නෝදිහයකෙන් මෙගහට් දිවහි එෙමු
1: ඒ

0: කොම්ම හප්තාය කිවිස් හෝම දෝහෝගෙරේ අගඩිපනෑ අමයකනි නෝදිහයකෙන් මෙගහට් දිවහි එෆම
1: එහ

0: DDFM නෝදි හෙක් නේ ගහ
1: දාන්තකා ගුලිකවි ඉක්යාම රීතවවතසා
2: රේ ආතෙස් කුරියේ
3: නෝදි හෙක් මෙගස් DDFM ගේ මේ හැන්ඩි ෆයිල් ලවත කොමස් පෙරිතෙ
0: දෙගොන් ෆිල්මර් නෝ නේ කියේ හම දිවෙහිගේ මුනිසු හෙ ෆිල්වැදෙනුමුග අබදුවස්

0: best. ගඩින් හතරගඩි 30 මිනිට් මේ නුවදිහේ කෙ මෙගහර්ට්ස් දිවෙහි FM දිවෙහි FM මෙගඩීග කුරියම් මිගෙන් දා ටී ටයිම් රික්වෙස්ට් ෂෝග බෑවිරියක ගුලා ලීෆ මෙවනි නහුව අස්සලාමු අලයිකුම් නහු
1: වාලයිකුම් සලාම් ෆයි
0: කීනේ හාලු
1: හාලු රංගල ෆයි කීනේ
0: හාම බරාබර ඉරත් කුරවිය කොබ බේරුගත තියොලෙනි
1: යා ඩියුටි එක මොළනේ
0: ඩියුටි එක තියොලෙනි දෝ
1: නා
0: හුකුරෙන් වකින් ඕන්නානේ මීග
1: දෝ මහරේ නෝනා
0: හුකුරු දොස් වකින් බිසි වේතද
1: යා වකින් හම
0: ඒ මී එම බිසිව ගඩිය කන්නේ ෆයි මී ගුලා ලෙවුනි වස් දෝ හවීරු ගඩිය ගදෝ නා හම ෆුල් ඕන් දනි
1: ෆුල් ඕන් තොයේ
0: නහුව කොංකුජ එහෙන් කුජකු සෙබෝලේ
1: තමස් දෙක සෙබෝල
0: ආහා ගාවස් කොල්ලම අදෝ නහුව ගෙනස් තේම්වි ලවේකී සාසෝකොක්ද බේනුන්ත හාස කොල්ල
1: කොල්ලානේ සෝ මයිචල් දෙන්
0: ඔකේ ගෙනස් තේනේ හැම මිහසබු ඉංගලම

best. ගඩින් හතරගඩි සාලිස් නෝ මිනිට් මේ නෝදිහේකෙ මෙගහර්ට්ස් දිවෙහි FM දිවෙහි FM මෙගඩීග අල්ගුන් මෙන් කුරියම් මිගෙන්දා ටී ටයිම් රික්වෙස්ට් ෂෝග බෑවිරි වෙදම නෝනි ලවෙන් හිමනාලම් බේනුම් කම් ගවානම ෆහිජෙහුමා හමේ අල්ගුන් මෙගේ එහුන් තෙරින මෙසේජ් කොලුම්ගේ ෆුර්සත ඕන්නානි PSM එයා මෙදර්කො මිජෙහිනි DFM 91 පේජ මෙසේජ් කොල්ලා ಹಾಮ್ಗೆ ಮೆಸೇಜ್ ಮಿಹಾ ಹಿಸಾಬು ಮಿಕಿಯಾಲ್ ದೇನಿ ಫಹಿ ಕೀನೆ ಮಿಕೊಳೊಂ ಹಮೇರಾತ್ಕು ಬರಾಬರು ಪ್ಲೀಸ್ ಪ್ಲೇ ಮೀ ದಿಲ್ವಾಲೆ ಫಿಲ್ಮ್ಗೆ ಮೋಕಾ ಮಿಲೇಂಗಾತೋ ಹಮ್ ಕುರಿಗೆ ಲವತಕುಂ ವರ ರೀತಿ ಲವೇ ವೀಮ ಮೀ ಅದು ಮಿ ರಿಕ್ವೆಸ್ಟ್ ಕೊಲ್ಲಿ ಸಾಂಗ್ ವರಂ ಹಾಸ ಫರಾತಕವೆಸ್ ಹಾಸ ಕೊಲ್ಲಾನ ಉಮ್ಮೀದ್ ಕುರಂ ತಿಹಾಸ ಫರ್ಯಾಂಗ್ ಅಡುವಾಂಗ್ ಹುಣ್ಣಾಣಿಕ ಮೇಹಮ ಮೋಕಾ ಮಿಲೇಂಗಾ ಮಿಲವ ಮಿಹಾ ಹಿಸಾಬು ಮೀ ಪಾಲ್ದೇನಿ

0: මීහුන්ගේ ආජාබ්ග රහ ලිබගන්නාශ මී දුනිය මතිීග තියබෑ මීහුන් අවසුන් එදි උළුණු අජාබේ.
1: ඉන්නල් මුත්තකීන ෆී ජන්නාතින් වයුන්.
0: හම කශවරුම් තක්වාවරින් වනී ස්වර්ගතකායි ෆෙන් ආරුතවගෙන නිය මතුවේ.

0: එබේකනුන් දෙන්නවූ හමකශවරුන් තිමම් මෙම් ෆොනුවාෆාවනි කුව්වෙරි කවුමෙක්ගේ මීහුන්ගෙ ගාතශෙ.
1: لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةً مِّن طِينٍ
0: أي أورينگه مچ ماشيگه هيل اوكيو متكه
1: مُسَوَّمَةً عِندَ رَبِّكَ لِلْمُسْرِفِينَ
0: أي اوريدومگا حد فحن علافاوا ميهن نٹکا کلےگه فانوگه ويري رسکلاگه حضرتم فاهق لبا فاواهله.

0: ඇතිවේFM නොදි හැක මෙගහ
1: රන්තකා බුලිපවි ඉක්යාම රීත
2: ලවසසා රේ ආතෙස් කුරියේ
1: නොදි හැක මෙගස් දෙවේFM ගේ මේ හැන්ඩි ෆයිල් ලවස කොමස් පෙනි කෙලි ගොන් ෆිල්ම් නෝ නේ කිය හැම
0: දිවෙහිගේ මොනිෆු ෆිල්ව දෙනමුග අබදුවස්.

0: නොදී එක මෙගහට් දිවෙහි එ අබදුවස් එම්ම ගාත.
1: මම්මදෙන් හාද අගේ කෙමි හාරු තලනි අහරින් කිහිනෙන් අඩෝහන් හුන්නානි අදි තාකුන් තාකු නුජෙහේ වාහකේ මෙහාරු දක්කනී වෙස්
2: ෆරිෂා තිතිබ ෆරිෂාගේ දරින් දක්කා වාහක අලෙ හම ජෙහේත එකමුකු හම ති අඩුහනී ෆූහිකමෙන් නැති හම එහෙම ෆරිෂා කුඩයිරු ති මම්ම ෆරිෂාගේ කිහා කූසනි වාහකතක අඩුහව හුන්නානෙ එෆ්ෆාරු වෙස් මම්මකාරී ශිඳලෑගෙන් ලෝබෙන් වාහක දක්කාලවද එයිවෙස් එමිහුණ ලිබේනෙ ෆරුවයි.

0: කොම්ම හප්තායකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනදෑ. අමයකනි නෝදිහ එකේ මෙගහර්ට්ස් දිවෙහි එෆ්එම්.
1: එහෙනම්

0: කොම්ම හප්තායකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනද අමයකනි නෝදිහයකෙන් මෙගහට් දිවහි එෙමු
1: එහට.

0: නොදිහ එක මෙගහ
1: මේ ඉස්මයි දෆන් රංකුල නූකුල අලිකුල හුදුකුල ෆෙනයේ දිවෙහි උටුම් අඩුවහමන්ති දනී නොදිහ එක මෙගහට් දිවෙහි FM දොම්වෙලි

0: නොදිය එක මෙගහටස් දිවෙහි එක්ක අබදුවස් එම්ම ගාත.
1: රීඩ් අපතු වෙස් රීඩ්.

0: තිමන් රස්කලාගේ කුලදුම් වන්තකමුන් උඩු හැදවීම අධි හැමකශවනු තිමන් රස්කලාගේ තනවස් කුරවුම කුලදුම් වන්ත රස්කලාගේ
1: والأرض فرشناها فنعم الماهدون
0: අදි තිමන් රස්කලාගේ බිංගණු ෆෙතුරු වීම ෆහේ තම්මච්චගේ ගොතුගා බිංගණු ෆෙතුරු වී රස්කලාගේ මොළුකමායේ